0: Ukalanga Sansan Zilin Sichigati Nirgan in Shagir, Ukalanga Jasa Chifu Tonchir Tang, Taman and Wabdim or Warnang Jabul Tepser, Ukalanga Kwamakan in Tershagir, Ti Nirgin Yinga Gumuni, Ti Nirgin Yinga Shopiwar, Arasi Mahunga, Ukalan Lam Pandat and Mamanam Chakuni, Jabul Shiola, Ukalan Wakunja, Ani Jabchala, Jabu Tepser. Zelensky jige ta tu ta zuig bi de jifu zhong qi de jifu ng abdi odsa ng abdi huar ke fu ng abdi onun ng abdi su sa kin mo ro wan ni jab gul te wan ng jab gul li jifu zhong qi jie men ku sa zi ge zu ke ng shi ge de men zhe zhang de ni dang chong li de ni du men tu ke ng ji la du le te yu odsa ng abdi de lu su li kun he de nya ke ng shi ge de men shi ji ge zhe zeng ga la jab gu te yu de li jian de sa kin mo ye lu he zhe ge qi dang chen dong zhe ge qi su lang wan ni jab gul te wa si Yankalanji, Jessie Sanji Shazarson, Lenson, Zomdruba, Howard, Sutan, Zomdrung, and Kravason, Serantan, Huatin, Jan, Tomo, Jill Tarkalwa, Lurji Serra, Sachu Tarkalwa, Hunter Serantan, Sonor in Chin, Sangun Jagat, and Ambi, Yalam Dadrubai, Sunitian Ambi, Matadan, Rili Kunga, Lenson, Jantalan, and Bragasa, Tademuki.
1: Tonkil Peggy Kinke, Savala. A danger yartun kinke romanzayan.
2: A gel tum moxir chignakhung, a rang nil song vi gocha, chum chung tang chulam. Я сэдэнгэ хсанкын ханджи чанамбавдэ муэна, чэцэ дэхтэрэн цолхэнджэ жанрэгэн ямчэн кэн уоркэлэ лунчэнгэ чэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэнгэ тэмчэ 줄 후이 제마 종슴나 참칠 차등을 안 봐요. 줄 후이 리십
3: 레니안 카남바 디나 테랑 그 참바 동호 조회 10 그 참반디 능아 나치 골고 워르그랑 아르충 클 달릭 좀 짐을 종들 응톤 칸 그업접데 냐 똑과 길이 길다더니 차우 사그니 니 쇼노 그 긴치르 그 조아즈 그 쇼니 가다이제인 야 길이 초 데모이나
4: 어 데모은 군 좀 봐
3: 아래 데모인 데다나 똑똑 다 지주 사그니 니 쇼노 그 다그 긴치르 그 조아즈인데 뭐 쳔무즈기 예니나 조아즈인데 체이 쇼니나 다 조아즈인디 탄디 제초 응톤 칸 그 다 샤와 칸 뜨그 짐니나 세르디라 조진담 전진아 치조 사그니 그 아답자 쪽 된지가란 디쇼가 흐르친 간다 요니나 디코니 추카다지나
4: 렌돈든 바 타고 땅에 쳔디 점버크 지르봉 왔던 칸나가 돈덕 마신 주총도 거치 치득 그 쪼든들이 지나다 긴치급 쇼크 쪼든다 시기 마제들이 옛나 타고 때런데니 디컬로메 진득성 땅에 쳔디 랑 사그니니 데모 긴치급 돈덕 주총는 데모 조지야도 땅엔데니 사람이 정점 주셔야지 예 다이나다근디 이제 달럭동 젊은학동 관계인다 같은 갈님 좋은데 좀 돈다고 저 돈지 요모 단디 사그니 엄마가 맞고 같은 갈님 자는 나 돈도 잡았다 어다 아크 콘디 아크 지크크 나나 대던 그 총크가 좋은 좋은지 좀 왔다 단 당공 공상가 총크가 망하더니 거름목 맞은 거 다치 이 손지 코테야라 직다로가 예진이 좀 다지르트기 내용 탄다나 다지르트기 내용 뒤땅이자 림비 림반 좋은데 다 내막통 하는 전원에 돈덕 총총에 있는 첨부 있는 정말 원조도 되게 진짜 총적으로 톡톡 있나 단디 아까 드주에나 다추 나르고 좀 마스럽게 냐디 다추 강화자 알게 지금나 쭉 갑자 알게 되다 타쿠 냐호디 거의 자제 떠는다 다 갑자 제외 뭐요 하고 마타시 진네 자타미 세야라 총이 다디 아크 그 강화요사 돈데다 총적으로 다 치르기워 세터기 찍디지다 라크 갑티 자마르드야 딱 갑티나니 사라캄마트 당체원이 저롱 바타송기침니 제가 워스노 때무즈리 그래서 이나 체즈리디나 타토토 야치 마츠그나 바타 나미나 겜버테 땅에치 지그나 로그무트 니나 타체치 저롱기 침이나타 쇼소이나 로그무트 트르디니 콘타 줌비 줌바타 체즈기 쇼그나게치 님튼 컨드기나게치 캡자게치 트무즈인 콘데 이나타 통카노데 로그무트 총총스 때도
3: 아리
4: ちょんちょんせたどうでたてたんさんがうちてもぐもぐたにゅうしょがよんこんでちょくだちをたこじろっかたんだてむぜんこもうんていじたてかまてたてかきなあどんこでにちょくだきでちゃでろっかたんでうんろっかたんてたぐんでたかまてたかさらもんこりんでかもたかはるぜんこりもうでたんじかまじたんがはらこるでおんじこんじたでむずくんどたじこんしょくんでむずれさんじゅんたちょむしが たけるまさんじゃんごるたけるまさんじゃんごるたけるまたまたてにフェラーはそうありわそうだってロムってそうにしゃよしがたんばんじゃぜよかんたぐてんげちってロムってなんかにゃんたんげちゃさらけるじゃんけろあてこんじこんしょげんなちゃずくしょげんなたんげちゃたぐてたじゅれたぐてたんげちゃさらけらじょくじんでけろたぐげちたってにゃんたまらけりんげちゃまらりこんなわそうもうんりこんなわそうんでけろたぐげちあけんなたるんこぶでたちゅたろんえなさおずとちゃま
5: ジョナタロンともちゃずわろうたちゅたさをだほじちにぐたんげちゃやらずわくじてきょんたんげちゃまらわすわんまらわすもんでちゃのたんげちじんびじんばいんでちゃのたそんかんなんかろくもくてつだってんでちゃのたげちんでにろくもくてつだってんでちゃのたんげちじんびじんばてでそんでりややりそんでたたんさんぐたんまいなたんだふぐずてでおんでちゃんたんでなよんでんでなんでごうでにぐたんくるとよんまりやりたたぐんで
4: ロムテディソンディタタグンダナヨグンダソンゲチョンチョンジダンダナンドゴグジンチョンテムグジェルテングクルゲヘチニヤルタオジョンマレアリタタンサンサンラマンチャリヤランドマランドトミンタタグンゲチロムゲディピディタゴムグロムタゴノムゲチゴムグロムディディタウシンディサンラムグロムチャダディラクジクルグロムテテゲズサムサジュクヤうんセガズダンディサンラムグロムゲナタロドンロンウヨンテタグ ที่เขาคนนี้ลงมือเตะดิสากมูแต่ตอนที่ลากจิกรกลงมือเตะดิมันสักตาลงมือจะย้อยย้อนจะเดิมแทนจะจิกโอเนียนจะโจกเขาสามจะเดตตอนที่จิกโอเนียนก็คำตอบเดิมที่งูเรื่องจะทำมันมันเกี่ยที่ท้องคนนี้ยังไม่ใช่เตะดิสกามูจะลงดีกว่าลงมือตอนอายุเรื่อยแต่ยังที่ท้องคนนี้จิกรกลงมือเตะดิส่งจะตอนที่ทันที่ลงมือเตะดิส่งจะตอนที่ที่งูมันจะลุ่มมาเทีย
5: そうですか。だって、あ、ジクル君かわちむしゃるしゃるよ。だって、かわがしゃるまずくなんじゃ、そんで、やんて、そんでに、やんえめぐれ。うん。でも、だって、ごむにろんまって。だって、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、ひ、
4: mukta jotun jop kon jotun jabre tumi ta rimbi rimba son ta gonkya sa ta ti su jeng az ta ni ta tharchir tharchir nge chi ta ta tan kri ta to ya ta ti kamma ta
3: re
4: ta ni do ni ta jimbur ko nge chi di ngwa tong khana yong khon du gi ni mar na zre en ro ta nge chi ta ge te ja chi ja o tan kri mo to go mo
3: re
4: ma to di ta ta ge te de en ngo mi ta chi maram bo ju ta ta ti chu nyo khar ta ji na nge cha chig bo di mara chwe ma ju yong ta ga khang chen ra ju yo mo ni ta re yen di ni ta nge chi ta kulam kula khani ni don rest mai ya
3: are
4: yen na tarong ta di waren jo khun ni to khin nan ja ta cha tu ni ko ta ni don kan re yo ni chi sao ta ko ti amo
3: are
4: ata shi jo sa ti sa da den ta te mu zi ki ta nge ge pye son jo khun ni to ba sa ki ta ni don la ke cha kha de ki ta na yo ge u cha te chi gin jo de ta nge cha khabar ja wa
3: are
4: khabar ja wa di ta nge cha la ma ji so te so di ta ni don la ke cha khang ki ta na den de go
3: are
4: dandigo dini ngi che ta sunduk chiron ko ta chi do yun ni chim ga san da ma zo yi u chan di ju ge gir mat ma tong kha ma cho ka cha cha zu che jo go cho chi so na a wa ge dini ko ta go cha ma chok da nyen tok war ko to tang di chiron ko ka cha phi a chi ni
3: ali
4: i di ta ta ge chok ka ha ma cho na de ta ngi cha zen jok na de yin dik chiron wa ya chok ge ta ngi cha ma ra ma tong kha ma to no ma tong kha ma to no na da ha na ta zen ro mo ta chu yi wa kha par je er go ᱛᱟᱵᱮ ᱪᱩᱭᱮᱣᱟ ᱠᱷᱟᱵᱟᱨ ᱡᱟᱠᱩᱱᱟ ᱪᱩᱭᱮᱣᱟ ᱠᱷᱟᱵᱟᱨ ᱡᱚᱜᱱᱟ ᱛᱟᱜᱤᱱ ᱫᱤᱢᱩ ᱡᱤᱭᱚ ᱱᱟᱫᱤ ᱢᱟᱨᱛᱚᱱ ᱠᱷᱟᱱᱟ ᱱᱟ ᱭᱩᱛᱮ ᱫᱮ ᱪᱩᱭᱮᱣᱟ ᱛᱷᱚᱱᱫᱤᱭᱟ ᱩᱪᱤ ᱥᱮᱱᱱᱟ ᱪᱚᱠᱛᱮ
3: ᱨᱮ
4: ᱛᱟᱵᱮ ᱛᱮ ᱱᱟᱨᱢᱟᱥ ᱱᱤᱥᱤ ᱯᱟᱜ ᱢᱚᱢᱤ ᱛᱚᱱᱫᱟᱜ ᱫᱮᱢᱩ ᱡᱟᱞᱫᱤᱭᱚᱱᱟ ᱢᱮᱪᱤ ᱭᱮᱣᱟ ᱢᱟᱛᱱᱤ ᱨᱚᱪᱩ ᱫᱮ ᱪᱩᱜᱱᱢᱟ
3: ᱨᱮ
4: ᱪᱤᱛᱱ ᱢᱟᱥ ᱛᱟᱛᱟᱜᱤ ᱧᱮᱛᱟᱱᱟ ᱪᱩᱨᱩᱱ ᱱᱟᱨ ᱥᱚᱱᱫᱚᱜᱚ ᱜᱮᱛᱮ ᱢᱮᱪᱤᱱᱟ ᱠᱨᱜᱮᱴᱨᱤ ᱛᱚᱠᱛᱚᱱ ᱪᱩᱭᱮᱣᱟ ᱠᱷᱟᱵᱟᱨ ᱡᱮ ᱟᱨᱜᱩ ᱛᱟᱣ ᱪᱮᱱᱫᱟᱱᱤ ᱠᱟᱪᱟ ᱪᱟᱫ ᱛᱨᱟᱡᱤᱭᱚ ᱜᱮ ᱛᱟ ᱠᱩ ᱭᱮᱣᱟ ᱪᱟ ᱠᱷᱟᱵᱟᱨ ᱡᱮ ᱢᱩᱨᱜᱚ ᱛᱨᱤᱪᱟ ᱭᱮᱣᱟ ᱡᱮ ᱪᱟᱠᱚ ᱫᱟᱜᱮᱱᱟ ᱢᱟ ᱠᱚᱝᱟᱨ ᱜᱮ ᱠᱷᱟᱨᱢᱟᱭ ᱫᱮ ᱠᱚᱝᱟᱨ ᱜᱮ ᱛᱚᱱᱫᱟᱜ ᱪᱟ ᱠᱚᱝᱟᱨ ᱜᱮ ᱛᱟᱠ ᱪᱚᱱᱫᱤ ᱛᱟ ᱡᱟ ᱭᱮᱣᱟ ᱠᱷᱟᱵᱟᱨ ᱡᱮ ᱢᱩᱨᱜᱚ ᱛᱮ
3: ᱛᱮᱨᱤᱱ
4: ᱫᱤᱠᱷᱚᱱ ᱛᱟᱝ ᱮᱪᱤ ᱟᱨᱮᱢ ᱵᱤᱡᱚᱢ ᱵᱟ ᱠᱷᱟᱨᱫᱟ ᱤᱱᱫᱤᱭᱟ ཁབ་དེ་ཡིན་དུ་ཁྱོང་ཏ་དོན་དག་ཉི་གོ་མོ་གདཅི་དེ་ཏེ་ཚུ་དེ་ཉི་ཁྱོང་ཏ་གཅོ་ཏེ་དེ་གང་ན་ཡོ་ཁྱོ་དོན་དག་ཆ་དེ་ཡོ་ཁྱོ་རོ་ཁ་སེ་ཡོ་དེ་ཏ་ནེ་ཅ་ཏེ་རུ་ཁྲིན་དོ་མོ་ཡི་དེ་ཏ་ཁོ་ནེ་མུན་དེ་མུ་དེ་ཚུ་ཁ་ལ་ཁ་ནི་ཁོ་ལ་ཁ་ཇི་ཁར་ན་